කුන්නේ කාෆිරුන්ගේ තෙරෙන් තියබෑ මිහුන්නා ගාතුගා තිබි මිහුන්නා තියබෑ මිහුන් හඟුරාම කුරාශෙ අදි තියබෑ මිහුන්ගේ කිබයින් හරුකශිකම් එවුරෙන් දෙකේ හොසිකමෙ අදි හැම කශවරුන් අල්ලාහ් වඩිගෙන්වනී තක්වා වෙරින්නා එකුගාකන් තියබෑ මිහුන් දන්නාශෙ.

හැම කෂවරුම් තිමන් රස්කලාංගයා බද්දල්වාන් නේදේ අදි දුනියේගේ දිරුළුමං රුහි අදි එකමං හිංහම ජස්සෑගෙන් තිබේ තිමන් රස්කලාංග ආයත්තකාමද ගාෆිලු මීහුන් දන්නාශේ එවුරෙන් තිබෙනවි තනකී නරකයේ එයි එවුරෙන් කුල අමල්තවගේ සබමුන්නේ.

සවාබ් අවස්කොත් දෙවුම මීසකුන් එදේ හිඳු එකං අවස්කොත් දෙව්වා පදෙන් අල්ලෝ එවරෙන්න්න නුබයායි එකාබ් අවස්කොත් දෙව්වානම එවරෙන්ගේ අජල් ජෙහි එහිඳු එහිද නිමිජ්ජයිහි ෆහෙකයාමෙ දුවහුන් තිමන් රස්කලාගයා බද්දල්වා නේදේ මීහුන් එවරෙන්ගේ ෆුරෙදුම්ගා දෙෆුෂු එළි එළි තිබේ හාල් එවරෙන් දූකොල්ලවා බෑතිබ්බවා හුසීමේ.

අධි එවරෙන්න්න තිමල් රස්කලාන්ගේ ආයත්ත බයාං වගෙන්වා ගොතුග කියා දෙව්වා හිදු. තිමල් රස්කලාන්ගේයා බද්දලුමන්නේ දේමීහුම් බුනැති. තියනුන් එහෙෙන් කුරවාන ගෙනස් දෙව්වාශෙ. නුවත එ කුරවාන බදල් ගෙනස් දෙව්වාශෙ. කලේගිෆාන විදාළවාශෙ. තිමං කලේගිෆාන අමිල්ල ෆුල එ බදල් කුරෙව්වුමකී තිමං කලේගෙ ෆානං ඔක්කමෙන් වූනේ. තිමං කලේගෙ ෆානං ඉව්වවා වහිය මෙනුයි. තිමං කලේගෙ ෆානු තබාවේ වැඩයි නුගනවමෙ. තිමං කලේගෙ ෆානුග වෙරි රස්කලාංගිය තිමං කලේගෙ ෆානු උර දිජ්ජ නම බොඩුවගෙන්වා දුවහෙක්ගේ අසාබ හම කශවරුම් තිමං කලේගෙ ෆානු බිරුවත වඩාගන්නවමේ.

මෙහර ගඩින් හැඳුණු අගට 30 මිනිට් අඩෝ සොමුතේ ගෙන්දවනි දිවහිරාජ්ය ගඩෝ දංගල්ගන් මෙ කුරියදානි ගුරුවාන සයින්ස් මි ප්‍රෝග්‍රෑම් ආයිකෝ

0: මේ ප්‍රෝග්‍රෑම්ගේ මේන් ස්පොන්සර්කි ෆහිපේ.
1: ආමුගත ගාහනකි වරන් හඳාන්න නැතේ මිහේ බය දොස්තෝ කාන් අනේ බය දොස්තෝ ෆොනුවන් ජේ මෙල්ත ෆොනුවන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා උඳගු කමේ එකමුකු බිල්ත දක්කන්ත දුව හකුවස් හඳාන්න උන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්න වාන් හඳාම් වෙස්සුරේ වගුතුම් වගුත ෆහිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ කෑගෙන් බිල් කණ්ඩාලාෆා පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාරි දෝ ගේම්මෙන්ගෙ රීචාර්ජ් වෙ සම ෆහිපේන් අන්ලිමිටෙඩ් රීලෝඩ් අදි රාස්ටස් ෆෑසාගේ හුරිහා මුවාමලාතේ ෆහිපේ මෙදුරිකු ෆහිපේ වරක් ෆහිපේ.

0: உருவான சயின்ஸ்
1: මේ ප්‍රග්‍රෑම් එකේ මේන් ස්පොන්සර්කි ෆහිපේ
2: ආමුගත ගන්න කි වරන් හඳාන්න නැතේ මිහෙ බය දොස්තු කාන් අනේ බය දොස්තු ෆොනොන් ජේ මෙල් ත ෆොනොන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා හුඳගු කමෙ එකමුකු බිල් ත දක්කන්ත දුව හකුස් හඳාන් නුන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්නු වාන හඳාන් වෙස්සුරේ වගුතුම් වගුත ෆහිපේ මෙදුරි කො ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරෙවේ කෑගෙන් බිල් කණ්ඩාලා ෆ පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාරි දෝ ගේම් එක රීචාර්ජ් වෙ සම ෆහිපේන් අන්ලිමිටඩ් රීලෝඩ් අදි රාස්ටස් ෆෑසාගේ හුරිහා මුවාමලාත ෆහිපේ මෙ දොරිකෝ ෆහිපේ වර ෆහි
0: උරුවානා සයින්ස්

0: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු
2: මෙහර ගඩින් මෙන්දුරු බාර්ගඩ තිරීස් මේ දිවහිරාජ්‍යයගේ අඩු
3: අගුණ මගේ ප්‍රවාන්ත හම් ජිෆාවා ගොතුන් තෙන් ගෙනස් තේනේ කීරිත් කුරවාන්ගේ දිවහි තර්ජමා කීරිත් කුරවාන්ගේ දිවහි තර්ජමායි මියදු ගෙනස් තේනේ സൂറത്തു തൗബ സതേക നവാരവൻ ആയത്തും ഫഷായകൻ എസൂറെ നിമ്മ സൂറത്തു യൂനുസു ഫഷായകൻ എസൂറത്തുഗെ എക്കാവിസ്വന ആയത്തുഗെ നിയത തർജമാവിതാളുദ് വഫാവണി ഡോക്ടർ മുഹമ്മദ് ഹനീഫ്
4: ബിസ്മില്ലാഹിർ റഹ്മാനിർ റഹീം
5: റഹ്മാൻ വന്ത റഹീം വന്ത അല്ലാഹുഗെ ഇസ്മു ഫുളും ഫഷായകൻ നമേ

මීසකුන්නේ කාෆිරුන්ගේ තෙරෙන් තියබෑ මිහුන්නා ගාතුගා තිබි මිහුන්නා තියබෑ මිහුන් හඟුරාම කුරාශෙ අදි තියබෑ මිහුන්ගේ කිබයින් හරුකශිකම් එවුරෙන් දෙකේ හොසිකමෙ අදි හැම කශවරුන් අල්ලාහ් වඩිගෙන් වනී තක්වා වෙරින්නා එකුගා කන් තියබෑ මිහුන් දන්නාශේ.

හැම කෂවරුම් තිමන් රස්කලාංගයා බද්දල්වා නේදේ අදි දුනියේගේ දිරුළුමං රුහි අදි එකමං හිං හැම ජස්සෑගෙන් තිබේ තිමන් රස්කලාංග ආයත්තකාමද ගාෆිලු මීහුන් දන්නාශේ එවුරෙන් තිබෙනවි තනකී නරකයේ එයි එවුරෙන් කුල අමල්තවගේ සබමුන්නේ.

සවාබ අවස්කොත් දෙවුම මීසකුන් එදේ හිඳු එකං අවස්කොත් දෙව්වා පදයින් අල්ලෝ එවරෙන්න්න නුබයායි එකාබ අවස්කොත් දෙව්වානම එවරෙන්ගේ අජල් ජෙහි එහිඳු එහිද නිමිජ්ජයිහි ෆහෙපයාමෙ දුවහුන් තිමන් රස්කලාගයා බද්දල්වා නේදේ මීහුන් එවරෙන්ගේ ෆුරෙදුම්ගා දෙෆුෂු එළි එළි තිබේ හාල් එවරෙන් දූකොල්ලවා බෑතිබ්බවා හොශීමේ.

අධි එවරෙන්න්න තිමන් රස්කලාන්ගේ ආයෙත්ත බයාං වගෙන්වා ගොතුග කියා දෙව්වා හිදු. තිමන් රස්කලාන්ගේයා බද්දලුමන්නේ දේමීහුම් බුනැති. තියනුන් එහෙන් කුරවාන ගෙනෙස් දෙවවාශේ. නුවත එ කුරවාන බදල් ගෙනෙස් දෙවවාශේ. කලේග ෆාන විදාළවාශි. තිමන් කලේග ෆාන අමිල්ල ෆුල එ බදල් කුරෙව්වුමකී තිමන් කලේග ෆානං ඔක්කමෙන් වූනේ. තිමන් කලේග ෆානං ඉව්වවා වහිය මෙනුයි. තිමන් කලේග ෆානු තබාව වැඩයි නුගන්නවමි. තිමන් කලේග ෆානුග වෙරි රස් කලාන්ගේ තිමන් කලේග ෆානු උර දිජ්ජ නම බොඩුවගෙන්වා දුවහෙක්ගේ අජාබ හම කශවරුම් තිමන් කලේග ෆානු බිරුවත වඩාගන්නවමේ.

0: උඳගූ හිසාප් තේගමච්ච බිනායිෆාවා කමේ මි ෆර්මාගේ සබබුන් ගද වයා බිංහෙලුම් වද ගුදුරති හාත්සාතකුම් මුන්නාරු සලාම වෙෆාහුරේ එත සතේක අහර වීර්වස් බොඩු ගෙල්ලු මෙන්නුවේ මි මුන්නාරු දෙමිහුරුමකී ඒරුගේ මාලිමීන්ගේ හිසාබ එළමුගේ කුලදානකං සාබිත් කොත්තේ කමේ ඉජ්තිමායි ගොතුන් මිබිනා අදාකුරි එම මුහිම දෞරකී මුස්තිමුගේ මෙදුගාවේ තෆාත් කුරුන්තන් නත්තාලුන් මිස්කිතුග තෙරේගා රස්ග ෆානා ආම්රයි යුතුන්නා අදි එකි ගෞන්තකුන් අන්න මීහුන් එස් සෆෙක් ගාතිබෙ නමාදු කුරුමකී ඉස්ථාමී අහොව්වෙ තෙරිකමුගේ එම්ම ෆොරිහම මන්සල් සාමර්රාගේ බොඩු මිස්කිතකී ඒගේ බොඩු මිනුගෙ සබබුන් ඒරුගෙ මුළි සිටීගේ ආබාධියන් එෆහරා ජාගදවේවරුගේ බිනායි මිකමුගෙ සබබුන් හුකුරු නමාදු ފަද බොඩෙති ජමායත්තහුගා මීහුන්ගෙ මිදුගා ඔන්න ගුළුන් බදහිවෙ එ බෑවන්තකං ඉතුරුවෙගෙන දිය මියදුවෙස් මි බිනාගේ වීරාණා විෆාවා ෆාර්තහුගෙ තෙරෙන් අලුගුන් මෙන්න ෆෙන්නනී එ බෑවන්තකමුගේ මි මතිවරි මෙසෙජ් මේ හමකනි තාරිඛී බිනායි නුන් එයි ඉන්සානී රෝහා ෆන්නුවෙරිකමා අදි දීනී එළමු එවවෙකෙන් උපෙතිෆාවා මතිවරි තරිකයේ සාමරාගේ මි බිනායකී අබ්බාසිය ඛිලාෆතුගේ ආරා බාරුගේ රම්සකව වී ފަදෑන් එයි ඒ ඛිලාෆතුගේ නිමුමුගේ වෙස් හිතාම වෙරි හෙක්කේ සාමරා දූකො වෙරිකං අලුන් බක්තාද බදල්වුමායකු මි බිය බිනාය දේංචිහේ සමාල්කං කුඩවෙගෙන් දිය නමෙස් මිස්කිතුගේ බිංගලුගේ වරුගොද කමුන්නා බේණුකොෆාවා ෆිහුණු ගලුගේ ෆෙම්වරු රඟලුකමුන් එතක් ගරුණෙකි වයා වාරයගේ තිරේගාවෙස් ඒ බිනා දෙමිහොරි මියද අල්ගොන් මෙන් මි බිනායක් බදාලායරු ඒ මුස්තිමුන්ගේ එල්මී අදි ෆන්නී හලෝරාතුගේ මතිවිරිකං කියාදේ ފޮතික්ගේ සොෆ්හායේ ඒ හමයිකනි ගලුගෙ බිනාය නුන් ඒ මුස්තිමුන්ගේ හිත්තහුගා ඔයෙන් ඊමාන්තරිකමා ආමිල්ලවන්තකමා අදි දුනියගේ තරග්ගියක් කුරි මතිවරි ޚිද්මතුගේ දිරිහුරි මිසාලේ සාමරාගේ බොඩු මිස්කිතකී අබදුවෙස් ඉස්ථාමි තාරිහුගේ රන් තාතුගෙ ගොතුගා දෙමිහුන්නාන පිනාය
1: ހުޝާޅާދިނީ ޢަލީރާޒީ ޒަމާންތަ ފާއިތުވެ ހަނގުރާމަތަކަ ޤުދުރަތީ ހާއްސާތަހުގެ ސަބަބުން މިސްކިތުގެ އެ ބައިތަކަ ވަނީ ގެއްލުން ލިބިފަ މިހާރު މި މިސްކިތުގެ ގިނަ ބައިތަކެ ވަނީ ފަނާވި ފަނަމުވެސް މަޝްހޫރު މަލްވިޔާ މުންނާރާ މިސްކިތުގެ ބައި ފާރުތަށް އަދިވެ ސާބިތުކަމާއެކެ ބަހުރި ޔުނެސްކޯ އެ ވަނީ މި ދުނިޔޭގެ ތަރިކެއްގެ ގޮތުގައި ކަނޑައަޅާފަ މިއަދު މި ބިނައިކީ ދުނިޔޭގެ ކަންކޮޅުތަކުން ފަތުރުވެރިންނާ ތާރީޚް ދިރާސާކުރާ ފަރާތްތައް ޒިޔާރަތްކުރާ މުހިމު ޢާސާރީ ބިނާއެއް ސާމަރާގެ ބޮޑު މިސްކިތަކީ އިސްލާމީ އުއްމަތުގެ ފަޚުރުވެރި މާޒީގެ ރަމްޒެއް އެއީ ހަމައެކެނީ ގަލާ ސިމެންތިން އުފައްދާފައިވާ ބިނާއެއް ނޫން އެއީ މުސްލިމުގެ ޢިލްމީ އަދި ފަންނީ ކުރިއެރުމުގެ ލާމަސީލް މިސާލެއް މިފަދަ ތާރީޚީ ބިނާތަށް ހިމާޔަކޮށް ބެލެހެއްޓުމަކީ އަޅުގަނޑުމެންގެ މުއްސަނދި ސަގާފަތާ އައިޑެންޓިޓީ އަންނަން އޮތް ޖީލުތަކަށް ފޯރުކޮށް ދިންމަޓްޓަކާ ކުރަންޖެހޭ މުހިމު މަސައްކަތެއް ސާމަރާގެ މި ހައިބަ ބޮޑު މިސްކިން އަބަދުވެސް ހުންނާނީ އިސްލާމީ ތަމައްދުންގެ ވިދާ ބާބެއްގެ ގޮތުގައި ಪ್ರೋಗ್ರಾಮ ಮೌಲೂಮಾತ್ನಿಗೆ ಇಸ್ಲಾಮಿಕ್ ಲೇಂಡ್ ಮಾರ್ಕ್ ಮಿಸೈಟು ಪ್ರೋಗ್ರಾಮ್ ಲಿಯೆ ಉಫದಾಯ ಕುಲವಾಲಿ ಅಳ್ಗನ್ ಐಷತ್ ನೈಮಾ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ. ಕುರಿಪೋಷಿ
2: ದಿವೆಹೀಂಗೆ ಅಮಿಲ್ಲ ವಂತಕಂ ಕುರಿಯರು ಆದೆ
3: ದಿವೆಹೀಂಗೆ ಉಫೆದ್ದುನ್ ತೆರಿಕಂ ದಕ್ಕುವಾದೆ
2: ದಿವೆಹೀಂಗೆ ಮಾಜಿಗೆ ಮಂಜರ್ತ ಸಿಫಕೊದ್ದೆ
3: ದಿವೆಹೀಂಗೆ ಅಡು
2: ದಿವೆಹಿರಾಜ್ಯಗೆ ಅಡು
3: ಎಂಹಾ ಸತರ್ಸ್ತೇಕ ಸಾಲಿಸ್ ನುವೆ ಕಿಲೋಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್
2: ಅಡ್ಡಿ ಹನುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್
4: މި މުބާރާތުން އަޅުގަނޑަށް އާ ތަޖުރިބާތަކާ ಆ މަޢުލޫމާތުތަކެއް އަޅުގަނޑަށް އެންގެންދާނެ ކަމުގެ ފޮނި އުއްމީދުގައި
5: މިހުރީ ނިޔަށް ކަނޑައިޅާގެ ތަން މިގެން ދެވޭންމެ ކުރިއަކަށް ދާން ހަމަ
4: ހިތަށް އެރީ މިފަހަރު ބައިރުވާނީ ވަނެ ލިބުނަސް ނުލިބުނަސް ލިބޭ ތަޖުރިބާއަކީ އަޅުގަޑު ދެކޭ ގޮތުގެ ވަރަށް ބޮޑު ވެއްޖެ
6: ದುವಫೆನ್ ಹಗೀಗತಕನ್ ಹೆದುಮ ಬ್ಯಾವಿರಿನ್ ಕುರ ಉಫಾವಿರಿದ
7: ಬೆಸ್ಟ್ ರೇಡಿಯೋ ಪ್ರೆಸೆಂಟರ್ ಕಾಂಪಿಟಿಷನ್ ಗೆ ಟೈಟಲ್ ಉಫಲಾಲಾ ಬ್ಯಾವಿರಿಯ ಕಿ
8: ರೇಡಿಯೋ ಪ್ರೋಗ್ರಾಮ್ ಹುಷಳಮ ಶೌಗರು ಅಪರಾತಕ ಖಾಸ್ ಕೊಕೆನ್ ದಿವೆ ರಾಜ್ಯ ಗಡಂ ಕುರೆಗೆಂದ ರಿಯಾಲಿಟಿ ಶೋ
9: ಫಹಿ ಪೇ ಪ್ರೆಸೆಂಟ್
10: ಬೆಸ್ಟ್ ರೇಡಿಯೋ ಪ್ರೆಸೆಂಟರ್ ಕಾಂಪಿಟಿಷನ್
6: ಹುಕುರು ಅದೇ ಹೊಣೆ ಹಿಡಿದು ಹೋಗಿ ಮೆಂದುರು ದೇ ಚಹಾಯರು
8: ರಿಪೀಟ್ ಹುಕುರು ಅದೇ ಹೊಣೆ ಹಿಡಿದು ಹೋಗಿ ರೇಗಂಡು ದಿಹ ಗಡಿತರಿ
6: ಎಂಗಾ ಸತರಸತೇಕ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿಯ ನುವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್
8: ಫಹಿಪೇ ಪ್ರೆಸೆಂಟ್ಸ್ ಬೆಸ್ಟ್ ರೇಡಿಯೋ ಪ್ರೆಸೆಂಟರ್ ಕಾಂಪಿಟಿಷನ್ ಮೀ ಮುಬಾರಾತ್ ಬೇ ಕೋ ಸ್ಪಾನ್ಸರ್ ಕಿ ಹೋಲ್ಸೇಲ್ ಪಾಯಿಂಟ್
1: ದಿವಿ ಕೇವಾ ಕೊದಿನ ಕಿಯಮ್ ನಿಹಿಯೆ ರೇಡಿಯೋ ಮುದರ್ರಿಸ್ ಇಸ್ಲಾಂ
11: ಮೇಮ ಮಿಹಾರತಿ ಕುದಿಗ ಮಸಕ್ಕೆ ನಿವಿಚ್ಚಿತು
12: ಲಬಾ
11: ಎಮ್ಮ ಫುರತಮ ಯಾಣಿಯ ಕಿಯಾಲ್ದಿ ಬನ್ ಯಾಣಿಯ ಫಾಹಗವಿ ಎಕ್ಕಮೆ
12: ಮಿಸ್ತಕೊಂ ಕೊಫಾವಾ ಹೊರಿಹ ಅಮಲಗ ಹಿಸಾಬು ಬಲ್ಲವಾಣ ದುವ ಹೆಕ್ಕ
1: ದಿವೆಹಿ ಇಸ್ಲಾಂ ಕೇವುಮ್ಗ ಇತುರು ಹಿಯೆ
13: ರೇಡಿಯೋ ಮುದರ್ರಿಸ್ ಸಾಣವಿ ದಿವೆಹಿ
11: ಇದಕ್ಕೆ ವಾಹಕಯ ಬೇಗತು ಹಾಲತ್ಗೆ
14: ವಾಹಕ ಹಾಲತ್ ಮೇರು ಕೊಡು ನುಬ್ಯಾಕೋ ಮಾಣಕುರವಣಿಯೋ ಮಾಣಕುರವಣಿ ವಾಹಕ ಎಕ್ಕೊಂ ನುಬ್ಯಾಕೋಲ್ಲ
1: ರೇಡಿಯೋ ಮುದರ್ರಿಸ್ ಮಿಹಾರು ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಕೊಮ್ಮೆ ವಾಗುತ್ತಕ್ಕೂ ಅಡು ಹಾಲಿವೇನೆ ದಿವಿರಾಜಿ ಗಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಅವ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕೊಲ್ಲವ
0: ಎ ಪ್ರೋಗ್ರಾಮಕ್ಕೂ ಗಿನ ಮೌಲು ಮಾತಕ್ಕೆ ಎಹುಂತರಿನ ಫೋರ್ ಕೊದ್ದಿನುಮ ದಿವಿರಾಜಿ ಗಡು ಗೆನಿಸ್ತನಿ ಅದುಗೆ ರಾಜ್ಯ
15: ರಾಜ್ಯಕ್ಕೆ ಎಕಿ ಕಂಕೊಳ್ತವುಗ ಆಮಣ್ಣಂಗ್ ಅಮಾಸ್ ಕೊಂ ಹಿಂಗ ಹರಕೆ ಅತ್ತ ಕಲಂಡ
0: ಸರ್ಕಾರಗೆ ಎಕಿ ಇದಾರಾತ ಕುಂದೆ ಖಿದ್ಮೆತ್ತಂ ಹೋದಾಣೆ ಫಸೇಹ ಕೊಯ್ತ
15: ಗೆಜೆಟ್ ಕ ಕಾನೂನಿಗತ ಶಾಯ ಕೊಫಾವಾ ಲಿಯುತ
16: ಅವಸ್ ಕಳಿಯಕು
0: ಆಮು ದಿರಿಯುಳುಮುಗ ಕೊಂಬೆ ಮೀಹಕ ಬೇಣು ವಾಣೆ ಮುಹಿಮ್ಮು ಮೌಲು ಮಾತ್ತ ಅದುಗೆ ರಾಜ್ಯ
15: ಆದಿತ್ಯ ಬುರಾಸ್ವಚ್ಚ
0: ಕೊಮ್ಮೆ ದೋಹೆಗೆ ಹೆಂದನು ನೂಗಡಿ ಫಣರಾಣ
15: ಸ್ಟುಡಿಯೋಯ್ ವಗುತು

0: ಮೇಮ್ ಟಿವಿ ಅದೇ ಅಮ್ಮ ಸರ್ಕಾರ ಮಿ ಬೋಹಿ ಆವೇಗಮ್ಗೆ ಮಶು ಅಮ್ಮ ಮಿ ಅಮ್ಮ ಗಿನ ರರಶೆಗೆ ಕುರಿಯ ಗೆಂದೆ ದಾಣ ಮಮ್ಮ ಫಾಂಕೋದಂಚೆ ಆಬಂಡ್ ಸೆಂಟರ್ ತೊಗೊವೆಸ್ ಹೌಸಿಂಗ್ ಯೂನಿಟ್ ಗಾಯಂ ಕುರ್ಮ್ಗೆ ಮಸೆಕೆ ಅಮ್ಮ ಬೈ ರರಶುಗ ಮಿಹಾರ ಸೆಬ ಕುರಿಯ ದೇದೆ ಮಿ ಸಾಕಾಣ ಮಮ್ಮ ಬಲಾನ ಮಹಮ ಕೂಡ ಹುವ ದೂಗ ನೀಮುನ ಹಫ್ತಾಗೆಸ್ ಮಿವಣಿ ಫದ ಮುಹಿಮ ಮಸೆಕತೆ ಕೊಫ್ಫ ಎಣಮೆಸ ಬೊಡೆತಿ ಬಾಯ್ ರತ್ತೌಗ ಲಸ್ಕಮಿ ಉಳೇಗ ಅಮ್ಮ ಎರಶು ರೈಯಿತು ಮಿ ರರಶುಗ ರೈಯಿತು ಎಬ ಫಾಹಗ ಕುರೆ ದೆನ್ ಕೊಬಾತೋ ಮಿಹಾರೋಯಿಂಗ್ ಹಾಲುಗ ಆಬಂಡ್ ಸೆಂಟರ್ ತೊಗೊಗ ಹೌಸಿಂಗ್ ಯೂನಿಟ್ ತಕ ಗುಳೆಗೊತು ದೆ ವಾಣಿಜಾವಕೆ
1: ಆಬನ್ ಸೆಂಟರ್ ತೋಗ ಮಿದೆನ್ ಗೊತ್ತು ಮಾಲಫಿಯವ ಎಮ್ಮೆ ಬೊಡ ಬೋಹಿಯಾವ ಫೋರ್ ಕೊದ್ದೆ ಮಿಚಿನ ಸಿಟಿ ತೋಕ ಆಬನ್ ಸೆಂಟರ್ ತೋಗ ಏ ಗೊತ್ತು ಸಿಟಿ ತೋಗ ತೆರೆಯಿಂಗ್ ಮೀ ಅವ್ನ ಮೆನ್ನ ಕುಳ್ದು ಫುಶೀಗ ಹತ್ತರಸ್ತೇಗ ಫಶಾಫ ಹುಟ್ಟಿ ಫರ್ ಹತ್ತರಸ್ತೇಕ್ ಮಸಿಕ್ಕೆ ಮಿಹಾ ರೈನ್ಬೋಯ ಹವಾಲ್ ಕೊಗ್ಗೆ ಮೀ ಅಮಲಿ ಮಸಿಕ್ಕೆ ಫೆಶ್ ಮೊಟ್ಟಕ ಹುರಿಯಾಕಮ್ ತಯಾರು ಗೆಂದನಿ ದಿಹಾ ಸೌಸಿನಟೆಂಗ್ ಏನಿ ಎಚ್ ಡಿ ಸಿಂಗ್ ಬಯಕ ಇ ಪಿ ಸಿ ಪ್ಲಸ್ ಎಫ್ ಫೈನಾನ್ಸ್ ಗೆನೆಸ್ಕಿಂಗ್ ಕಂಗ್ ಕುರಿಯ ಗೆಂದ ಕಾಲ್ ಮಾಡೆಲ್ ಲಕ ಸೋಯ್ಕೊ ಫೇಮ ಏಗೆಸ್ ಡಿಸೈನ್ ಕುರುಮ ಎ ತಯಾರು ಮಸಕ್ಕೆ ತೆಗೆ ಕುರಿಯಂಗ ಪತೆ ಮಿದೆನ್ನವಿ ಗೊತ್ತ ಸರ್ಕಾರ ಎಮ್ಮೆ ಪುರತಮ ಮಸಕ್ಕೆ ಕುರಿ ಮಿದೆನ್ ಫೈನಾನ್ಸ್ ಹೋದಾಗ ಲೋನ್ ಹಚ್ಚಿ ಗೆನೆಸ್ಕಿಂಗ್ ಫರಾತಕ್ಕೋ ಬೊಡತಿ ಪ್ರಾಜೆಕ್ಟ್ ಕುರಿಯ ಗೆಂದೆ ಮಗೆಫೇನೆ ತೆನ್ನವೆಸ್ ಮಿದೆನ್ನೇ ಗೊತ್ತ ರಾಜ್ಯ ಫೈನಾನ್ಷಿಯಲ್ ಹಾಲತ್ ಹುರಿ ಗೊತ್ತ ಆಮೇಲೆ ಹುರಿಯಾಕ ಬದ ಎಫ್ಎಸ್ ಕಾಂಟ್ರಾಕ್ಟರ್ಕ ಫೈನಾನ್ಸ್ ಹಿಫಾಗನ್ ಆದೇವೆ ಎಮ್ ಆಳ್ಗೊಂಡ್ ಮೇಂಗ್ ಮಿದೆನ್ನೇ ಗೊತ್ತ ಇತ್ತೂರು ಮಾಡೆಲ್ ತ ಬ್ಯಾಂಕ್ ಆಫ್ ಮಾಲ್ಡೀವ್ಸ್ ಕಾಂಟ್ರಾಕ್ಟರ್ ಫೈನಾನ್ಸ್ ಉಸೂಲು ಆಳ್ಗೊಂಡ್ ಮೇಂಗ್ ತೇರ ರಶಕ್ಗಮಿ ಇಮಾರಾಮ್ ಮಿಕೂರಣಿ ಅಸತೇಗ ಹೌಸಿಂಗ್ ಯೂನಿಟ್ ಯಾ ಎಕ್ಕೋ ಆಳ್ಗೊಂಡ್ ಮೇಂಗ್ ಮಿದೆನ್ನವಿ ಗೊತ್ತ ಮಿಹಾರಸ್ ಪ್ರಪೋಸಲ್ ತಕ್ಕ ಲೀಫೆ ಬಹುಟ್ಟೆ ಸರ್ಕಾರ ಸಬ್ಸಿಡೈಸ್ ಕೊಫ್ಫ ಎಫರ ತಕ್ಕ ರೈತನ ವಿಕ್ಕಾಗುತ್ತ ಬ್ಯಾಂಕ್ ಫೈನಾನ್ಸ್ ಮೇದರ್ಕ ವಿಕ್ಕಾಗುತ್ತ ಹೇಳ್ಬಟ್ಟಕ ಯಾಕೆ ಮಿಹಾತನ ಹಮ ಎಮಿಹೆ ಗಮಿಲ್ಲ ಗೋತಿ ಕೈ ಮಾರ ಕುರ್ಮಟ್ಟಕ ಎ ಬಿಲಿಯನ್ ರುಫಿ ಆಗಿ ಲೋನ್ ಎಪ್ರೂವ್ ಕುರೆಫರಿ ಯಾಕನಕ ಅಸತೆ ಫನ್ಸಾಯ ಸರ್ಕ ಫರಾತ ಏಮ ಏ ಏಕೆ ಮಾಡೆಲ್ ತಾವು ರೈತನ ಬೋಹಿಯಾವೇಕ ಪೋರ್ಕೋ ದಿನ ಮಟ್ಟಕ ಸರ್ಕಾರ ಮಸಕ್ಕೆ ಕುರಂಗಿದ್ದಾನೆ ಮಿಹಾರು ಅವ್ರ ಮೇಂಗ್ ಮಿ ಇತರ ಮಸಕ್ಕಿತ್ತು ಸೆಬ ಕುರಂ ಇದನ್ನ ಗೊತ್ತಾ ಹಮ ಇಮಾರ ಕುರ್ಮಟ್ಟ ಲೋನ್ ದಿನ ಮಟ್ಟಕ ಅದೇ ಹಮ ಹಿಯಾವೈ ಲೋನ್ಗೆ ದೇವನ ಸ್ಕೀಮ್ ಫೆಶ್ ಮಟ್ಟಕ ಏಮ ಸರ್ಕಾರ ಅವ್ರ ಮೇಂಗ್ ಮಾಡು ತಿಬೆನಿಕ್ಕಿ ನೋಡಿ ಅವ್ರ ಮೆನ್ನ ಹಮೇಕ ಬೇರೆ ಲೋನ್ ನುಲಿಬೇತೀವೆ ಏ ಪ್ರಾಜೆಕ್ಟ್ ಕುರಿಯ ನುಗೆಂಗೋಸ್ ಮಾಡ್ಕೊಂತೀವಿ ಅವ್ರ ಮೆನ್ನ ಏಕೆ ಏಕೆ ಇನೋವೇಟಿವ್ ಮಾಡೆಲ್ಸ್ ತಂಗ್ ಹೋದಾಗೆ ಕಾಂಟ್ರಾಕ್ಟರ್ನ ಪ್ರೈವೇಟ್ ಸೆಕ್ಟರ್ ಗುಳಿಗೆ ಕುರಂಗ್ ಕಮೆ ಕುರುಮಟ್ಟಕ ಹಮ್ ವಾರ ಬುರಕು ಮಸೆ ಕುರಮ್ನವಿಗೆಂದೇ ಹೆಮ್ಮೆ ಇರಾದ ಕುರವಿ ಅವ್ರ ಮೆನ್ನ ಮೀ ಒಂಗ್ ಹಾಲತ್ತುಗವೇಸ್ ವಾರ ಗಿನ ಆದದಕ್ಕ ರೈತನ ಬೋಹಯಾಕ ಫೋರ್ಕೋ ದೇವನ ಕಮಕ್ಕಿ ಕಮಿ ಅವ್ರ ಮೆನ್ನ ಹಮ ಮೀ ಗಬೋ ಕುರ ಕಮೆ ಇರಾದ ಕುರಬೇಕಂಗ್ ಕುರಿಯದ್ದಾಳೆ
0: ಅದೇ ಬೋಹಿ ಆವೇಗ ಮಟ್ಟ ಸರ್ಕಾರ ಹಮ ಗಿನ ಮಸೆಕ್ಕೆತ್ತಕ್ಕೆ ಕುರವಾಕ ಅಣ್ಣ ಫಾಂಕೋದಂತೆ ಹಮ ಅಣ್ಣ ಫಾಂಕೋದಂಚೆ ಹಗೀಗತ್ತು ಮಿ ಸರ್ಕಾರ ಮಿ ಅಣ್ಣ ಮೀನ್ ದುಹಾಕುವೆ ಸಮ ಬಿಂಗ್ ನು ಹಿಕ್ಕ ಅವರ ಬಿನ್ ತಂಗ್ ಹಿಕ್ಕ ಮುಹಾಸಕ ಅಣ್ಣ ಫಾಂಕೋದಂಚೆ ಹೇ ರಸ್ಮಾದೇಕಿ ಹಮ ಬೋಹಿ ಆವೇಗಮ್ಗೆ ಮಸಲ್ದೆ ಹಂಗ ಅಣ್ಣಾಣೆ ಟೋಟಲ್ ಸೊಲ್ಯೂಷನ್ ಗೊತ್ತು ಹಮ ಅಣ್ಣ ಸಮ ಮಿ ಗಬು ಕೊರೆಗೆ ದೇಮ್ ಫ್ಲೆಟ ಮಿ ಗೋಚಂಗ್ ಎದಿ ಹುಷೇಳುಮುಗ ಮಿಹಾರ್ ಮಿ ಅಣಿ ಹುಳುವಾದೆ ಫೆಹಣ ಮೆಸ್ ಆಯ್ಕತ್ತು ಬೈ ಫರಾತ್ ತಗೊಂಡ್ ಹೈಗತ್ತುಗ ಮಿ ಗೋಚಂಗ್ ಎದುಮುಗ ಹಮ ಮಿ ಫಸ್ಟ್ ಹುಮೆಂಗೆ ಬುರೆ ದೆಮ್ ಫಾರ್ ಗಂಡು ಹೇಳಿ ವಿಧಾನ ಕಂಡಿಗೆ ಕುರಿಗ ಹಮ ಕಂತತ್ತ ದಿಮಾಯ ಫುರಿ ಗೊತ್ತುಂಗ ಮವೆಸ್ ದೆನ್ ಗೋತಿ ಲಿಬುಣ ಸ ಮಿ ಎತಣುಗ ಮಿ ಬೇಣು ಹಿಫೇನ್ ಕಮ್ಗೆ ಉಮ್ಮೀದು ಫಂಡ್ ವಣಿ ಕಮೆ ಸಂಡ ಹಿವಣಿ ವಿಧಾನ ಕಣ್ಣಿಗೆ ದೆನ್ ರೈತು ವಿಸ್ತು ಮಿಗೊತಂ ಹುರ್ಮಾಕು ಸರ್ಕಾರ ಎಕಂ ಬದಲು ಕುರಾಣಿ ಕೆನೆತ್ತು ಮಿಸಾಲಕ ರಸ್ಮಾದೆನ್ ಗೋತಿ ಲಿಬೆ ಮೀ ಹುಣ್ಣ ಮಿವೆರಿ ಕಮ್ಗ ಎಬಿಮು ಕಿಹಾವರೆಗೆ ಕುರಿಯರು ಮೆ ಲಿಬಿಗೆಂದಾಣಿತು ಶುಕ್ರ
1: ಅದ್ ಅವ್ರ ಮೆನ್ ಮೀ ಮಿಹಾರ ಕುರಿಯದ್ದ ಬೋಹ್ಯಾಕ ಎಪ್ಲೈ ಕುರ್ಮುಗೆ ಫುರ್ಸದ ತೆರೇಗ ಅಳ್ಗೊಂಡ್ ಮೆಂಗ್ ತಿಪ್ಪೆ ಫಂಡ್ ಫೆನೆವಡಾನ ಫಹೊಂಗ್ ಕೆಟಗರೀಸ್ ತಕ್ಕಿಂಗ್ ಇತುರು ಕೊಫ್ಪವಾಣ್ ಹೇಗೆ ತೆರೆಯಗ ಮೀ ಬಿಂಬೆರಿಯಾಗ ಹಾಸ ಕೆಟಗರೀಸ್ ತಕ್ಕೆ ಹೇಗೆ ತೆರೆಯಂಗೆ ಎಮ್ಮೆ ಫಹೊಂಗ್ ಅಳ್ಕೊಂಡು ಮೀ ಇತುರು ಕುರಿ ಕೆಟಗರಿಯ ಕೀ ಗೋತಿ ದೂಕೊಲ್ಲಾಫ ಫ್ಲೆಟ್ ಲಿಬೇನೆ ಕೆಟಗರಿಯ ದೇ ಅಳ್ಕೊಂಡು ಮೆಂಗ್ ಹಮ ಯಾಕೆ ಮಾಲೆಗೆ ಮಿದೆನ್ನೇ ಗೊತ್ತ ಕರಾಳ ಫ್ಲೆಟ್ ತಕ್ಕ ಎಪ್ಲೈ ಕೊರ ಅಮಿಹಂಗ್ ಅದ ಬದಾಫ ಹೆಂಗ್ ಅದಿ ಲೂಯ್ ತಕ್ಕೆ ನುದೇನ ವಾಕ್ಯವಸ್ನು ಎಕ್ಕಮಸ ಅಳ್ಕೊಂಡು ಎನಲಿಸ್ ತಕ್ಕೆ ಅದ ಬದಾನ ಏನೋ ಅಳ್ಕೊಂಡು ಫೆನಿಫ ಓತಿ ಬಿಂಬೆರಿಯ ಸ್ಕೀಮು ಹಮ್ಮ ವರ ನಿಕಮತಿ ಫರಾಯತ್ತಕ್ಕೂ ಮಿಸ್ ಬಿಮಾ ಕುರಿಮತಿ ಲಿ ಫ್ಲೆಟ ಕಣ್ಣು ಹೆಮ್ ವಿಮ ಎ ಫರಾಯತ್ತಕ್ಕ ಎತ್ತ ನೆಹೆದೇಹ ದು ಹಾಕು ಹಮ್ಮ ಮಿಹಾರ ಒಳ್ಳೆ ದತಕಮ್ಗೆ ಒಳಂಚೇಣಿ ಹುಳುಮಾದ ಫೇಸ್ ದೇಕು ಲಿಬುನ್ ಫರಾಯತ್ತವೆಸ್ ಎ ಹಮ ಮಿಹಾರ್ ಡಿವಲಪ್ ಪ್ರೈಮ್ ಲೊಕೇಶನ್ ಕಮರ್ಷಲಿ ವ್ಯಾಲ್ಯೂ ಆಯ್ತು ಏನೇ ಎತ್ತಂತಮ್ ವೆಸ್ ತರಗ್ಗಿ ಕುರುಮಟ್ಟಕ ಎತ್ತಂತಿಲ್ಲ ವಿಫರಾಯತ್ತಕ್ಕ ಹಮ ದತ್ತಕ್ಕೆ ಬಹುದು ಬೈತಂತಂಗೆ ಬೋರಿ ನೀ ಲೇಬರ್ ಕ್ವಾರ್ಟರ್ಸ್ ಹೆದು ಮಟ್ಟಕ ದೀಫ ಬೈತಂತಂಗೆ ಬರ್ ಜಂಕಿ ಆಡ್ಗೋದು ಬೈತಂತವರು ಏಕೆ ಕಹಾದ ಮಸಕ್ಕೆ ತೆ ಕುರ್ಮಡ್ಯಾಗ ದೀಫೆ ಏ ಎಬೆ ಫೋನ್ ಐತನ್ ತರಗ್ಗಿ ಕುರು ಫುರ್ಸತ್ ಮಿಯೋಗುತ್ತು ಮಾಲಿ ಗೊತ್ತು ನೆತೀಮ ಆಮ್ದನಿ ಹೋದ ಮಟ್ಟ ಕಾಯ್ಕಂಗೆ ಕೂರಣಿ ಎಮ್ಮ ಹಗೀಗತ್ತುಗ ವರ್ಗಿನ ರೈತು ಬೇಣು ಮಣಿ ಬೋಹಿಯ ವಹಿಕಂಗ್ ಲಿಬೇನ ಮಗೆ ಎಮ್ಮ ಹಗೀಗತ್ತುಗ ಅವನ ದಗೆ ಗೊತ್ತುಗ ನೀ ಫ್ಲೆಟಕ್ ಕುರ್ಮತ್ತಿಲ್ಲ ಮಿಹಂಗ ಅದದು ಗಿನವೆ ಫೈ ವಣಿ ಕೊಮ್ಮೆ ಹೆಂಗ್ ගෞරවතුම මිහික්ක බින්ත නුලිබේ නැති නුන එතනුගේ ඉමාරයක් කුරුමුගේ පුරසත අවස්මුදිත නුලිබේ නැති බිස්න එක් එම්ම බොඩු කමකී අවුන දෙකේ ගතුක මිහාර උලේ බොහයක්ම දතිකමුගේ සවබුන් අවහ තනක හියලක වදවේන ගොතෙන් හෝදුමෙ එහෙම එයි අවුනහම මිදෙන්නේ ගත එහම එක උමුරුන් දොස්සි ෆරාත්තකුම් බිස්න හම යන් කපල්ස සෙබ බුනේ එබෙහුම් බෙස් බේනුම් වනි අගහ බොහයක්මක වදවේන ගොතකේ ඉතන් තරග්ගී කොග්ගෙන් එතනකුන් පෑදා නෙරකින් එතනකුන් බොහයක හොදුමුගේ ෆුරසතු එයා පසේ හැ නෝනේ බෙපුරුගේ මාලියා තොරගතු එහෙම බෙපුරුන අනුස් ගව කරා ගතුග මිදෙන්නේ ගත ඒ හාලතු ගතුන් අගුණුමින් සරකාරුගේ විෂ්ණුමගේ කොම්මෙ ආයිලායක වෙස් ඒ එම්ම රගුණු ගත කි ඒ ආයිලායක ෆ්ලැට් එකගේ බොහයාව එක ලිබිෆා আদি බිමෙ වෙස් ලිබුන් ඒර මුස්තක්බල්ගේ බෙපුරුන ආම්දනි හොදා ඒ ආයිලා තනවස්කන් හොදුම ෆුරසස් ලිපිකෙන් දාන එම සගේගතුක සරකාරුන් එම්ම පොඩ බෙන්වනි මිදෙන්නේ ගත එන්න වෙස් එම්ම ෆුරතම එබ්බස් ගොතෙන් නෙෆරත ෆුරස තෝද දිනුමකි එම්ම මුහිමකමක වාති ආයිලි බොහයාකම් බට්ටක් කරේ ෆෙවනි දිම ෆීරින්ගේ තෙරේ එකක වෙස් නෙෆ ෆරත්තක ඉස්කන්දීගෙන් කුරිය ගෙන්දේ වට්ටක එහෙම මිදෙන්නේ ගත අරුන් මෙන්න කුරිය ගෙන්දේ වරකුන් ඒ රිලැක්ස් කරන් ජේ වරකුන් ඒ දෙව ෆීරින මිසාගේ දෙතන් දෙවෙන ගොත වකෝණ ඒ ෆුරස වරම දෙම් බේනු අම කුරිය රයිතුම් වෙස් තනවස්කමක බොහියාව එකන්ගේ තනවස්කම් එකන් යන්නු බිමුගේ තනවස්කම අයක්ක එබේ ෆුරුන්ගේ දිරුළුන්ගේ හාලත රඟළුම කියම සරකාරුන් ඒ දෙයි එහෙම ඒ උසෝ දර්ශන සරකාරු මසේ කරුම් ගෙන්දානි ප්‍රයරිටයිස් කොක්ගෙන් එම් ෆුරතව තන නෙෆරත ඉස්කන් දීෆා දෙංගම කුරිය ගෙන්දේ වට්ටක
2: අරුණ බැන්දේ සුවලෙන් ෆුරතම සුවලකි ටිම් මිනිස්ට්‍රි රෝවෙගෙන් ලිබුණු ගෙල්ලුම් ගේ ආගු වදන් කුරේ ෆවේතෝ දැන් আদি මි හාදිසා හංගම් මෙදුවරි විතාවු දෙන ගණේ ෆවේතෝ දැන් දෙවන සුවලකි සරකාරුන්ගේ මිනිස්ට්‍රි තක තකුගේ ඔෆිස් තක කුරිමැති වෙෆවා දාති තකුගේ තබ් දාති තකුගේ මත්තල හල්ලු කුරුම සාදබුරිගේ ඉමාරාතේ අරන් අලමුන්දාකන් අල්මෙනන් පණීගිෆා දැන් ඒගේ අප්ඩේට් ලිබෙන තෝ මෙන්න
1: ශුක්‍රිය ෆොර්තමති කරවි සුවාලුගා ඒ මිදෙනගල තිම් මිනිස්ට්‍රියෙන් අදන්දී මේ ඒකේ එන්වයරන්මන්ට් මිනිස්ට්‍රි ගේ ඉමාරතකි හැම එක නේමාර එකන කන්න ඉන්ෂුරන්ස් ඉන්ෂුර් කොෆ හොරි එම ඒ ඒ එතනගේ වැලියුස් තකෙක්ගේ මාසෙක් කෙෆර් කුරේ එනස අරගොන් වෙන්න මේ අනෙද්ද මිනිස්ට්‍රිය ගෙල්ලි ගෙන්දිය සීදා අරුණ නෙගේන හරුමුදලුගේ අගු එනස් මිදෙනගත අරුණ සාවත විස් එක්කො අදෑගෙන් දියේ ඒ තගහුරි එකි ස්ටාෆුන්ගේ අමිල්ලතක තිස්තිය එහෙම අස්ලු ලිබුණු ගෙල්ලුම දන්නවක නෑන සරුකාරුගේ හරුමුදල ලිබුණු ඒ සෙට් ගොතු ක්‍රියේට් කර ෆොන එච්චවාති ඒගේ ලිබුණු ගෙල්ලුම් ෆිනස් මිනිස්ට්‍රියෙන් මේ වඩාගන්න බදාල වෙන එච්චිත දෙන් එතන් තනුගේ රෝවි සබබු අවුන මේ ඉන්වෙස්ටිගේෂන් තකෙන් හිංගි එහෙන වෙස් මිදෙන්නේ ගොත ඒ පොලිහුන් කන්නේගේ මවලුමත් දෙවේනි අරුණ රවිස් කොමසර්ක බ්‍රීෆ් කොත් දෙවී ඒක පෙන්න හොරි මන්සර්තකා රෝවි තනා ඒ රෝවිකම ගබූකුර සව බච්චි එමස් මිදන්නවි ගොත අරුන් වෙන්න වෙස් සීද කණ්ඩ එඩිගෙන් මිකාල් කමිකේ දන්නවා කරන එක මොකද එතන රෝවෙගෙන් එතන ෆෙතුරෙන් ජෝන් සවබා එච්චි තරුණ පෙන්නන් ඒ බොහොර එනවස් ඒ අලිෆම් පෙෂිගෙන් කුරිය දිය ගොත අවුන හිවනි ඒ මවලුමත් දෙවැනි ඉන්වෙස්ටිගේෂන් එක බීම පොලිහ කන්නේ එනස් මෙදෙන්නේ ගොත ඒක මේ අවුන වෙන්න මම සවතක අවුම ස්ටාෆ් උංග මුදලා අව වර්ගින ෆරත් ගමිල්ල තකෙච්ච මේ ඉන්ස්ට්‍රීට් එක හුරිය ඇච්ච සමාන්දයකින් මේ දැන් දෙවනති කුරවි සුවාලකි අවුන මෙන් දොස්තකෙ වෙජ්ජ ඊපීසී ප්ලස් එෆ් මොඩෙල් එක බයකක් කුරිය ගෙන්දේත මසෙක කුරාත මේ සරකාර ඔෆිස් එක දිමාපෙ දතිකම් වර බෝඩ් ඔෆිස් ඔෆිස් මාද කුරේ ගෙන්දෙම් එනස ෆරාත මිහරල් මෙන් වාර ෆුරස දීෆා ඒ බකි මුද්දතේගේ තෙරේගේ ෆයිනන්ස් මුගෙන විජිකම ගවන්නව දැන් අරුන් මෙන් මේ එහෙම මොඩෙල් එකේ දර කුරේ ගෙන්දාන මේ හැගෙතුග මේ අරුන් මෙන් එස්ටිමේට් එකේ ෆන්සාස් මිලියන් ඩොලර් වර මැච් දාන සාදපුරියේ 30සක ෆෝටෝගේ බිමෙග්ග සාදපුරී ඉමාරත්ෙන් ගල එහෙම එවරුගේ මේ ෆයිනන්ස් එ හිෆෑන් ආදෙන කොන්ට්‍රැක්ටරේ හොරජිකම් ගවන්නම අරගුණ මෙන් ඒ ගොත කුරිය ගෙන්දාන එන්න මෙස් මිදෙන්නේ ගොත ඒ සරකාරගේ දිමාපරි මේ ස්පේස් දතිකන් හල්ලු කුරුමට්ටක ගොඩ ගන්න අරගුණ මිනිස්ට්‍රියස් මේ ආහාර කපර ගෙන දොස් වී මේ දරුබාරගේ ගති බේත එහෙම මේ දතිකම ආවා සලාවෙන් කුරෙද්දිම කරන මාර්පර මාසේ කරමු ඉඳක මිහාරස් අවුන් මෙන් බයික් ෆරයිතකක මාසේකව කුරන් ඒ ඉන්වෙස්ටර් ෆයිනන්ස් මොඩල් ගේ දසුන් ඉමාරයි කොග්ගමස් අවුන් මෙන් ඔෆිස් ස්පේස් ක්‍රියේට් කරවෙතම දවල තුමර බොඩු හරදෙ කුරාකම කුයියකි එමෙකම හල්ලු කරමුට්ටක මේ මාසේකිතකේබ දේ කුරේ

කොම් මෙ ෆතියකන් අලිවිලනී ආවාහකය කෑකු. කොම් මෙ හවීර නිමිගෙන්දනී අදි මුලින් ආවාහකය කියාදීව. කොම් මෙ දුහකුම දතුරුකුරංචේ ආ මගුත කියාදනී අනෙක්කාවස් ආවාහකේ. එකමකු එයින් කොම් මෙ වාහකයකුන් දස්කුරම් වී ආ ෆිලාවට හාසිල් කොරම් වී ආ ඉබුරතේ.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවේ රාජ්‍යයේ අඩු මෙහාරු ගඩින් රේගඬු ආශිර්ජෙහි අඩොසොමතේ ගඳවණි දිවේ රාජ්‍යයේ අඩු

0: ේ බේනම කිවිස්. එනවස් මී කුරින්සුරේ රාෆය සමිට එක මිහාරු මේ සමිටුම් ට්‍රම්් බේනුවා එක් කන්තකේ ඒ සීද ක්‍රම් විදාර නුවිය සම්හල්ලිරු ගොත සිවකරවා එන බේනවා එක්කමකේ චයිනාගේ චයිනාගේ වාහකතක තෙරෙන් ලාා නනි චයිනාගේ කොමෙස් එහි ලිබිගෙන් මිකන් එක බොලාහෂා නේරේ කාහයකොතක මික සයම වන අල්ලෙන් හෝත.
1: මේ ඊරණයක ව්‍යාරි කුරුන් මේ කුරා චයිනාගේ කුමටි තකාදකුළ හම මේ ඇමරිකා දාද ොන් ති කරමුගේ ෆියෝලනු ගුලිගෙන් මේ චයිනයන් වනි මිකන් කුබරිකු මිකන් ගබුණු කුරාකම බුණනෙ. දැන් මේ ඊරානුගේ දිිෆාවග ඇමරිකා දෙ කොළ මේ චයින තෙදුරුම්කම බෙද විධානත.
0: මේ සිද ඒරනුගේ දිිාග තෙදුමෙන්න්නු මේ බැනකම ගානුගේ ෆේට්. ඒතු චයින මේ ෆියවලතක දෙකොළ ඇමරිකා ලි ඊරන තය ගන්න යවු කරම දෙන්න කරන මේ ප්‍රගම ආක් රි කුරි කොළ ආදකම ඊරානු. චයින ිත්තාලම නුන නක ිත්තාද කොම් දෙ මිකන්තක මන හගත බදරන කාමයක් කරේ. එම මීග වරනගල මරුන් පුරින්දන්න ඇතිබ දේහව චයින මක්සදක අරිතර අමතව හිපට්ටාගෙන් මී ව්‍යාරය මිකන්තක කරිය ගොස් ඇමරිකාම ලේ තන්තන හගුරාම කරම තලාෆොරුම කන්තක දෙකොල් හතුන් කස් එම එක ගබුණන කර නිස්.
1: ජවත් වරබට ශුක්‍රය ේදු මවද ගල ගතුන් ේසාකර මවද මත. ඕමේද කරනේ. ෙදන් තෙරන්න එහුන් තෙරන්න මේ ට්‍රම්් චයිනය වඩන්න වනි ජන්ඩාග ඉරානු මෙ මවදුව ගුලේගතුන් හම වර මුහිම බේනුන් තෙරි මවදුමාතකගේ තක්සේ ලිපු ගෙන්දේකම ප්‍රග්‍රම් බෙන්දව අද අඩු සෙහරයා ේන ශකර දනව ාවර ගතු කළ ැදම ක ස්ලාමලයිකෝ.

0: එංහා 4141 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේක අඩු ගඩින් රේගඬු අගඩි 30 මිනිටු මේ දිවෙහි රාජ්‍යයේ ගැඩු

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: මෙහාරු ගඩින් රේගඬු 20 ගඩ 30 මිනිට් මේ දිවෙහි රාජ්‍යයේ අඩු

0: කල්ගුණ මෙන්න මේ තාලීම දායරක මසක කොරියර දිමාවි එක්කම ක්ලාස්තරේ ගම එස් මුදරිස් මේ බුණනී දරිවරේ කාරීකා තබහුම් ෆුන් නගන් ලියම් බුණී මා එකුජ්ජාගේ ෆුරුම් මේ ඈ රද්ද ෆියද කිකවත බලායරුග වර බාරන් හලෙල්ල වාගොතන් එනක වාහක දෙකම මෙවර කොමෙ දෝකස් මෙහෙන් මේ කුජ්ජාගේ වාහක දෙකම හුන්නා තියව දැන් මේ වාහක හිඟෙච්ච ස්කූල් ගේ ඉස්පරින් නාමය දියා මා ඉස්වරින් මේ නිම්මි මෑම්බෆෑන් ස්කූල ගෙන්න නිම්මි මා මෑම්බෆෑන් අංගාෆි ස්කූල හාසිරවා එංගිම එන ඒ තරිවර්ග මම්මිය බප්පිය මි අයි ස්කූල ඈරුග දෙමිහුන් ස්කූල වදිග මියයි ගේටුග දෙෆරාතුක තිබගෙන් එක්ගේ ගොල දෙමිහුන් නැමි තෙන් කොම්මකස් ඒ ස්කූල් ගේ මැනේජ්මන්ට් උන් බැලෙනවරින් ගහලත බැලීරුග මි දෙමිහුන් වාහක දක්කනියෝ සමයගත හම හලෙල්ල වාගත වාහක දක්කන දෙ මැනේජ්මන්ට් උන් නිම්මි ඒ බැලෙනවරින් නාංග හැමිහුන්න කොමස් කමෙක් කරන් එමිහුන්න නාංග මි කුරි කමිකි ය මඩකොල්ලරේ මිතාංග කියාපො ක්ලාස්රූම් එකේ කණික දෙගොනේ බාට්ටගේ මඩකොල්ලාරෙ මිතාංග තිමන්න මේ ඒව අන්න මේ කියව එක්කඩියර වන්ද මේ තිබෙනු මිරේද මාල ස්විච් ගේ දොය කියව ඒරස් ෆොනවල් රහණි මාද මාද මාරියන්න හින්කොස් හෆ්තා වීර දෙමිහු ස්කූල් නුකුගෙන් දී අතුගොලලානෙන් එහෙමම බයි ෆහර අලුගණමින්ගේ දිරියුලුන් හුන්න ගොතුන් අලුගණමින් එකකු අනිකක වාහක දක්කාලානේ ෆුර්සතුස් මිහුන්නනි නුලිවිෆ එකමුග සබමුන් අලුගණමින්ගේ ෆුරු මි ෆෙන්න කන්තත්ත මිහුන්නනි දරින්ගේ කිබෑග අරගණිෆ එහෙමම අලුගණමින් ගේතරේග උලේ ඉරුක දරින්න ෆෙන්න ෆරග උලේ ඉරුක වර බොඩ බිස්නන්ජේ එකුදින් අලුගණමින් කන්තක් කුරාගේ කොපි කුරානිකන් එම්මෙ අවහ දරින් දස්කුරා දස්කුරමිකි ඒ කොපි කොග්ගෙන් දස්කුරා දස්කුරුන්කන් අලුගණමින් දන්නේ ජෙහෙන් එහෙමම දරින්න මසකේ දස්කොත් දේරගොස් ගේතරේක මසකේ දස්කොත් දේරගොස් විස්නන් ජෙහෙන් කීනත තිමන්න මිකන්ත ත කුරානි ෆුරතම තිමන්න එවජේ එකන්ත දණි ගන්න දණි කෙනෙකින් එකන්ත කොත් දෙවැනි
1: කුරේ මේකෙන් දනේ මේ හිටවගේ මාමලාමලි මේ ප්‍රෝග්‍රෑම් මේකේ ප්‍රෝග්‍රෑම් ග අරගෙන මම වාහක දක්කාලම් දනි කුදින්ගේ අහුනාග බට්ටන් කරුම් ග මම ෆෑනා බෙන්නෙවරින් විස්නා අදි සමාල්ක දෙජ කන්දතක ගුලේ ගොත එහෙම කුඩ කුඩ වගත කුලක පහ බත්තල් කොලාන
2: හිටකුගේ මාමලාමලි

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංගේ හදුරතුන් ෆාෆු ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.